0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kwan Vidhuliye Sinhala Sevayai. Kwan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Subama suba udesanak prarthana karamin pilikanna oba selu denawama ada SBS Sinhala Sachivi wedasarahanta. ඉතින් අද ජූනි මාසේ 8 වෙනිදා සඳුදා දිනේ තමයි අපි ඔබව හමු වෙන්නේ. ඉතින් අද ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක්ට නිවාඩු දිනයක්, බොහෝ ප්‍රාන්තවල නිවාඩු දිනයක්. ඉතින් ඔබ නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් අද දවසෙත් අපි ඔබට විශේෂාංග ගණනාවක්ම ගෙනල්ලා තිනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්න කලින් අපි කැමති මේ භූමියේ ආදිවාසීන් සිහිපත් කරලා ඉන්න. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්ජරි වයිවුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සංදිදූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අද විශේෂ දවසක්නේ. ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල බොහෝ ටෙරිටරි වල ඉන්න බොහෝ දෙනෙක්ට අද නිවාඩු දිනයක්, පබ්ලික් හොලිඩේ එකක්. ඉතින් කිංස් බර්ත්ඩේ අද සමරනවා. චාල්ස් රජුගේ උපන්දිනය තමයි අද සමරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හැබැයි චාල්ස් රජුගේ ඇත්ත උපන්දිනය කවදද තියෙන්නේ? ඇත්ත උපන්දිනය තියෙන්නේ අද නෙමෙයිනේ. ඉතින් ඇයි අද වගේ දවසක මේ උත්සවය සමරන්නේ කියලාත් අපි වැඩසටහන අතරතුරදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් ඊට අමතරව අද දවසේ අපි ඔබට විශේෂාංග රසක්ම ගෙනල්ලා තිනවා. මෞබිමෙන් පුවත් විශේෂාංගයත් අද දවසේ අපි ඔබ වෙත ගෙනෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වෙන තොරතුරු නිරන්තරයෙන්ම ගෙනෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් වීසා සම්බන්ධව විශේෂ සාකච්ඡාවකුත් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දවසේ වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සිඩ්නි නුවර ඉඳලා. එනම් ඉතින් මැදිරිය බාර කරනවා කස්සපට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද ජූනි මාස 8 වෙනිදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. රාජකීය ජන්මදින සැමරුමට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් 949 දෙනෙකු වෙත Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන. විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුත් ඒ අතර. ඕකස් ආරක්ෂක කිවිසුම දෙස දේශපාලන කෝණයෙන් නොබලන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීසීල්ලයි. නිවස්පෝල් නවතම මත විමසුමකට අනුව ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස වන් නේෂන් පක්ෂයේ මුල් තැනට. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරමැදදී ඇති වූ මතභේදයකට විරෝධය පළ කරමින් ඇමරිකානු ජනපතිවරයා ඉන් ඉවත්ව යයි. ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සෞරෙව් සහ රුසියාවේ මීරා ඇන්ඩ්‍රේවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුලේ ඒකල ශූරතා දිනයි. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන The Order of Australia සම්මාන පිරිනැමීම රාජකීය ජන්මදින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය විසින් සිවිල් සහ ආරක්ෂක දෙයංශයම නියෝජනය කරන ඔස්ට්‍රේලියානුවන් 949 දෙනෙකු වෙත ඔවුන් සිය වෘත්තීය සහ සමාජ ජීවිතය තුළ සිදු කළ අනභිභවනීය සේවය සහ රට වෙනුවෙන් ලබා දුන් කීර්තිය අගයමින් මෙම ගෞරව සම්මාන පිරිනමා තිබෙනවා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් 3 දෙනෙක් ඇතුළත් වනවා. ඒ අනුව කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් වන සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකොරල මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ සමාජික සම්මානයත්, අසාත්මික ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුරාන් ප්‍රනාන්දු මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ පදක්කම් සම්මානයත්, කීර්තිමත් සිවිල් සේවකෙක් වන ආචාර්ය රංජිත් සුබසිංහ මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ මහජන සේවා පදක්කම් සම්මානයත් පිරිනමා තිබෙනවා. ඔස්ට්‍රේලියා එක්සත් රාජධානි සහ එක්සත් ජනපද ඕකස් ආරක්ෂක ගිවිසුම කෙරෙහි දේශපාලන කෝණයෙන් නොබලන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීසි ඉල්ලා සිටිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සමග තීව්‍ර වන යුද සම්බන්ධතා හේතුවෙන් චීනය සමග අනවශ්‍ය ආතතියක් ඇතිවිය හැකි බවට හරිත සෙනට් සභික ඩේවිඩ් ෂෝබ්‍රිජ් සිදු කරන විවේචනවලට ප්‍රතිචාර ලෙස ඔහු මේ අදහස් පළ කළා.
4: Well, we won't be taking advice on defence from the Greens political party with respect. What we'll be doing is providing Australia with the defence assets that we need. Our alliance with the United States is an important one, but we promote peace and security in our region, and the relationship with China is a very constructive one.
3: The Australian Puatpata Mehevana News Poll Navatama Matavimasumakata Anuwa ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස වන් නේෂන් පක්ෂය මුල් තැනට පැමිණ තිබෙනවා. ඒ අනුව වන් නේෂන් පක්ෂය 31%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් ලබා මුල් තැනටත්, කම්කරු පක්ෂය 30%ක් ලබා දෙවන තැනටත්, ලිබරල් සන්ධානය 18%ක් ලබා තෙවන තැනටත් පත්ව තිබෙනවා. දැන් විදෙස් පුවතක්. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරමැදදී ඇති වූ මතභේදයක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. NBC රූපවාහිනී නිවේදිකා ක්‍රිස්ටන් වෙල්කර් පසුගිය කැලිෆෝනියා මැතිවරණය සහ 2020 ජනාධිපතිවරණය දූෂිත බවට ජනාධිපති ට්‍රම්ප් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දිගින් දිගටම සාක්ෂි ඉල්ලා සිටීම පිළිබඳ ඇති වූ උණුසුම් විවාදයකට පසු අදාළ මාධ්‍ය ආයතනය පක්ෂග්‍රාහී බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ජර්මන් ජාතික ඇලෙක්සැන්ඩර් සෞරෙව් 2026 ප්‍රංශ විවෘත පිරිමි කේවල ටෙනිස් ශූරතාවය දිනාගත්තා. ඒ වට පහට 3ක් ලෙස ඉතාලි ජාතික ෆ්ලේවියෝ කොබොලි පරාජයට පත් කරමින්, මේ අතර රුසියානු ජාතික 19 හැවිරිදි මීරා ඇන්ඩ්‍රේවා පෝලන්තයේ මායා හවලෙන්ස්කා පරාජය කරමින් ප්‍රංශ විවෘත කාන්තා කේවල ශූරතාවය දිනාගතා. ප්‍රවෘත්ති බින් සමාප්තයි. ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පීඩනය අද මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: හොඳයි, ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි දැන් මේ අද දවස ගැන, අද දවසේ විශේෂත්වය ගැන ටිකක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවලට කිංස් බර්ත්ඩේ පබ්ලික් හොලිඩේ එකක්. කිංස් බර්ත්ඩේ චාල්ස් රජුගේ උපන්දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ නිවාඩු දිනයක් අදට යෙදිලා තියෙනවා. ඉතින් මෙතන හැබැයි මේ පොඩි ඉන්ට්‍රෙස්ටිං පොඩි සිද්ගන්නා සුළු කතාවක් තියෙනවා. කිං චාල්ස් ද තර්ඩ් තුන්වෙනි චාල්ස් රජුගේ සැබෑ උපන්දිනය නොවැම්බර් 14 වෙනිදාට තමයි යෙදිලා තියෙන්නේ. ඒත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල මේ නිවාඩුව ජූනි මාසයේදී සමරනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය පැරණි රාජකීය සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය ට්‍රූපින් ද කල කියන හමුදා පෙළපාලියට සම්බන්ධයි. බ්‍රිතාන්‍යයේ ජූනි මාසය ගිම්හාන කාලය නිසා එලිමහන් සැමරුම්වලට කාලගුණය වඩාත් හොඳ වෙයි කියලා මේ නිල උපන්දිනය ජූනි මාසයේ සමරන්න සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ උපන්දිනය නොවැම්බර් 14 වෙනිදාට යෙදුනත් ජූනි මාසයේදී සමරන්නට යෙදිලා තියෙන්නේ. ඉතින් 2026 වසරේදී වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ACT, සවුත් ඔස්ට්‍රේලියා, ටස්මේනියා සහ නොදර්න් ටෙරිටරිවල ජනතාවට ජූනියට සඳුදා මහජන නිවාඩු දිනයක් පබ්ලික් හොලිඩේ එකක් ලැබෙනවා. නමුත් හැම ප්‍රාන්තයකටම එකම දිනයක් මේකට ලැබෙන්නේ නැහැ. ක්වීන්ස්ලන්තයේ මේ නිවාඩුව සමරන්නේ ඔක්තෝබර් 5 වෙනිදා. බටහිර ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල මෙය සැප්තැම්බර් 28 වෙනිදා සමරනවා. ඒත් බටහිර ඔස්ට්‍රේලියාවේ කරාතා සහ පෝට් හෙඩ්ලන් කියන ප්‍රදේශවල මේ නිවාඩු අගෝස්තු 3 වෙනිදා සමරනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන ක්‍රමයත් එක්කත් මේක සම්බන්ධයි. ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ මේ කන්ස්ටිටියුෂනල් මොනාකී එකක්, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක්. සරලව කිව්වොත් රටේ මේ දෛනික පාලනය සිදු කරන්නේ තේරීපත් වෙන ආණ්ඩුව තමයි. නමුත් රාජාණ්ඩු සම්ප්‍රදාය අනුව චාල්ස් රජු ඔස්ට්‍රේලියාවේ හෙඩ් ඔෆ් ස්ටේට්, ඒ කියන්නේ රජයේ නිල ප්‍රධානියා ලෙස සලකනවා. ඔහුව ඔස්ට්‍රේලියාව තුල නියෝජනය කරන්නේ ගවර්නර් ජෙනරල්, එහෙම නැතිනම් ආණ්ඩුකාර ජෙනරල්වරයා හරහා තමයි ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන්නේ. නමුත් රජු රටේ දේශපාලනික දෛනික දේශපාලනික කටයුතු වලට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකට තමයි මහජන ඡන්දයෙන් පත් කරන ආණ්ඩුවක් සහ අගමැතිවරයෙක් ඉන්නේ. ඉතින් නමුත් රාජ්‍යයේ ප්‍රධානියා ලෙස චාල්ස් රජු තමයි ව්‍යවස්ථානුකූලව සැලකෙන්නේ. ඉතින් මේ දවසේ තවත් වැදගත් දෙයක් තමයි රජුගේ උපන්දිනය වෙනුවෙන් මේ ලබා දෙන ගෞරව සම්මාන, කිංග්ස් බර්ත්ඩේ ඕනර්ස් ලිස්ට් එක කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ඉහළම රාජ්‍ය ගෞරව ඕඩර් ඔෆ් ඕස්ට්‍රේලියා සම්මාන ලබා දෙනවා මේ දිනය නිමිත්තෙන්. ඒ හරහා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ප්‍රජා සේවා, කලා කටයුතු, අධ්‍යාපන, ක්‍රීඩා වගේ ක්ෂේත්‍රවලට විශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලින්ව ඇගයීමකට ලක් කරනවා. ඉතින් SBS නිවුස් වාර්තා කරන විදිහට මේ වසරේදී ඔස්ට්‍රේලියානුවන් 949 දෙනෙක් මේ ගෞරව ලයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා.

0: Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: SBS Audio.
4: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියාත්මක කරන්න.
5: 准备好了吗?
6: SBS Chill.
7: SBS Pop Asia. Non-stop Asian pop.
8: Can you describe that feeling for people who haven't experienced it?
9: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
10: Far from the partisan politics.
11: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ශනීය podcast ඔබ වෙනුවෙන්ම සෝදානමින් SBS Audio app download කරගන්න.
12: sbs.com.au/audio.
13: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
14: අද ජුනි මාසයේ 8 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මේ ආරම්භ වෙන්නේ මෞබිමින් පුවත් විශේෂාංගය. පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකාවේ කැපිපෙනෙන මාතෘකාව බවට පත්ුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ සිද්ධිය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රැඳවුම් නියෝග මත රඳවා හිටියා. එහිදී සුරේෂ් සලේ මහතාට පහර දීම සිද්ධ කරන බව, අමානුෂික ලෙස සලකන බව, ඒ නිසා අඛණ්ඩ උපවාසයක් ඔහු ආරම්භ කරලා තිබෙන බව පිවිතුරු හෙළවුරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. පිළිතුරු ලිපියක් ඒ සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් වාර්තා වුණා. පොලිසිය සඳහන් කරලා තිබුණේ කිසිදු විශේෂ සැලකිල්ලක් නොදක්වලා සාමාන්‍ය පුද්ගලයෙකුට සලකන ආකාරයට සලකනවා, නොසලකා හැරීමක් හෝ විශේෂ සැලකීමක් නොදක්වන බව ඒ ලිපියෙන් සඳහන් කරලා තිබුණා. දැන් ඊයේ දවසේ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, සහෝදරයා සහ පුත්‍රයා ඔහුව බලන්න ගිහිල්ලා ආයිත් එද්දි කරපු ප්‍රකාශ ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශ බවට පත් වුණා. ඊයේ රාත්‍රිය වන විට සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා. හදිසි ප්‍රතිකාර ඒකකයට තමයි ඇතුළත් කරලා තිබුණේ. කොමුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බහරේ ඉන්න අතරේ තමන්ට අමානුෂික වදහිංසා සිද්ධ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ආහාර වර්ජනය කරලා උපවාසය ආරම්භ කරලා තිබුණා. කොමුණත් තමන්ගේ මරණය ආසන්නයි කියලා තමන්ට හැඟෙන නිසා දෑස් දන් දෙන්න, තමන්ගේ අවසාන කැමැති පත්‍රය සකස් කරන්න අවශ්‍ය ලිපිලේඛන කඩිනමින් අරගෙන එන්න කියලා සුරේෂ් සලේ මහතා දැනුම් දුන්නා කියලා ඔහුගේ නීතිඥයින් අනාවරණය කරලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් සලේ මහතාගේ නීතිඥවරයා කියලා තිබුණේ අවසන් කැමැති පත්‍රය සකස් කරන්න අවශ්‍ය ලිපිලේඛන සකසන්න තමන්ගේ නීතිඥයින්ට කඩිනමින් තමන් හම්බ වෙන්න එන්න කියලා සලේ මහතා දැනුම් දීලා තියෙනවා කියලා කොමුණාති රාත්‍රියේ ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා හදිසි ප්‍රතිකාර සඳහා. ඔහුගේ තත්ත්වය පිළිබඳව උදේ ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාධ්‍ය හමුවේ පළ කරපු අදහස් මේ.
15: එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා, මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමග ප්‍රකාශ කරලා තියෙනවා, මෙවිනි අමානුෂික වදහිංසාවලට ලක්වෙමින්, බොරු චෝදනාවලට ලක්වෙමින් ජීවත් වෙනවට වඩා මට මැරෙන එක සැපයි කියලා.
14: පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානමක් නොවැතිවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අදහස් පළ කරලා තිබුණා. ජනාධිපතිවරයායි ආණ්ඩුවයි ජනතාව අතරට යන්න බය නිසා පළාත් සභා ඡන්දය පවත්වන්න මැලිකමක් දක්වනවා. මහමැතිවරණය පවත්වලා පළාත් පාලන මැතිවරණය පවත්වන්න ගිය කෙටි කාලය ඇතුළේ දළ වශයෙන් රජයට ඡන්ද ලක්ෂ දෙකක් පමණ අහිමි වෙලා තියෙනවා. මේ හින්දා තවත් ලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙයි කියන බයට වත්මන් රජය පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැළැක්වීමට කටයුතු කරමින් ඉන්නවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණා. මේ ඒ පිළිබඳව ඔහු පළ කළ අදහස්.
5: රට නොමග යවපු ආණ්ඩුවට අද බැරි වෙලා තිබෙනවා ජනතාව ඉදිරියට ඇවිල්ලා මැතිවරණයකට මුහුණ දෙන්න. ඒ ජනතා හඬට තියෙන එකම අවස්ථාව මේ මොහොතේ පළාත් සභාවට වර්තමාන රජයට ජන ජීවිත මුණ වුණක් කමක් නැහැ. මොකද ජනාධිපතිකමක් තියෙන පාර්ලිමේන්තුවේ තුනින් දෙකක් තියෙන. තමන්ගේ හිතුමතයට ඕන ඕන දේවල් කරන්න. රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඉදිරියට එන ආණ්ඩුව රැල්ලට ගිහිල්ලා ඡන්දය ලබා දෙනවා වෙනුවට යම් කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්නට අවශ්‍ය නම් සාධාරණ බහුතරයක් එක්ක ඒ එවන් අයට වරමක් ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි.
14: महिंद राजपक्ष जनाधिपतिवरया सक्रियव पोहट्टुए रस्वीमगट सहभागीवीम पसुगेदा दाकिन्न पुलुवन कमल कोलंब नेलुम्मावते पिहिट्टी पोदुजन पेरमुन्नु पक्ष कार्यालय थाय मे रस्वीम पेवत्तुने मेक विधायक कमिटु रस्वीम हेटियट पेवत्तुना महिंद राजपक्ष जनाधिपतिवरया तमा एहि प्रधानत्वे अरगत्ते ए अनुव पक्षे महालेखम सागर कार्यवसम नीतिज्ञवरया ऐतुलु श्रीलंका पोदुजन पेरमुने ज्येष्ठ मंत्रीवरु वगेम पक्षे විධායක කමිටු සමාජිකයන් එකතු වෙලා හිටියා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා වගේම ඔහු මාධ්‍යයටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එක්වීම පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ එය කොයි කාලෙ සිද්ධ වුණත් ඒ පිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලබා දීලා තියෙනවා. එහෙම එකතු වීම පළක් නොවනවා වගේ අදහසක් තමයි ඔහු දැක්වේ. කොමනක් සක්‍රියව ඔහු දේශපාලන ක්‍රියාමාර්ගයක් හැටියට පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීමට සහභාගී වුණා. ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා. දිට්වා සොලිකුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිමට දැඩිව බලපෑම් කරයින් පසුව ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඒ පිළිබඳව ගොඩනැගීම් සිද්ධ කරන්න රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කළා. මේ සඳහා ලබාගත්තු මුදල් තව වෙනතුරුත් භාවිත කරලා නැහැ කියලා වාර්තා වීමත් එක්ක ඒ පිළිබඳව යම් අදහස් හුවමාරු වීමක් සිද්ධ වුණා. රජයේ පැත්තෙන් කිව්වේ මේ මුදල් වියදම් කරලා තියෙනවා, පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා ලබාගත්තු මුදලින් යම් ප්‍රමාණයකුත් වියදම් කරලා තියෙනවා, පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් ලබාගත්තු මුදල හා සාපේක්ෂව සංසන්දනය කරලා බලද්දී එහෙම රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහනට එකතු වුණු මුදල සාපේක්ෂව අඩු වගයක් වියදම් කරපු මුදල් ඇතුලේ ඒ එකතු වුණු මුදලක් තේන්න පුළුවන් කියලා අදහස් පළ කළා. අපි දැක්ක විපක්ෂයේ දේශපාලනඥයින් හදිසියේ ආණ්ඩුව දිට්වා සොලිකුණාටුවෙන් පස්සේ අර මුදල් එකතු කරලා රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරත් ඊට ලැබුණු මුදල් වියදම් නොකිරීම පිළිබඳව විපක්ෂය අදහස් පළ කරලා තිබුණා. කොමනක් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි පිළිබඳව අවධානය යොමු කරා. වගේම වියදම් කරපු මුදල් පිළිබඳ විස්තර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලබා දෙන්න කටයුතු කරනවා කියලත් සඳහන් කළා.
6: දිට්වා සුලිකුණාටුව ඇති වෙච්ච වෙලාවේදී අපි වෙන් කරපු මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවේ වෙන් කරගෙන රුපියල් බිලියන 500ක් අපේ මුදල් වලට අමතරව මේ පරිත්‍යාග ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව ලැබිච්ච මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 10කට ආසන්නයි. එතකොට සමස්ත බිලියන 500න් බිලියන 10ක් විතර ජනතාව දීලා තියෙනවා. එතකොට මේ වියදම් කොයි ආකාරයට සිදු වුණේ කියන කාරණේ මේ වර්ෂයේ අවසාන වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් දැනටමත් මේ වෙන් කරන ලද බිලියන 500න් බිලියන 200කට වැඩි ප්‍රමාණයේ වියදම් කරලා අවසානයි. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම ඒ බිලියන 10 තුනම මේ බිලියන 200 ඇතුළේ වියදම් ආකාරයට අපිට ගිණුම් ඉදිරිපත් කරගන්න පුළුවන්. මේ කිසිදු ආකාරයක වෙන තැනකට මුදල් ලබාගෙන අනවශ්‍ය වියදමක් කරලා නැහැ.
14: ලංකාවේ දේශපාලනයේ වගේම ආර්ථිකයත් ඉතා සංවේදී මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම මැයි මාසයේදී ඩොලර් මිලියන 6873 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා මහ බැංකුව සඳහන් කළා. මහ බැංකුව කිව්වේ අප්‍රේල් මාසයේ තිබුණු ඩොලර් මිලියන 6766 ඉඳලා මැයි මාසයේ වෙන විටය ඩොලර් මිලියන 6873ක් දක්වා ඉහළ ගියා. ඒ වර්ධනය තමයි 1.6%ක් විදියට සඳහන් කරලා තිබුණේ. මේ සංචිත ප්‍රමාණය ඉහළ යන්න චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමත් ඇතුළත් වෙනවා කියලා මහ බැංකුව සඳහන් කරලා තිබුණා. මාස දෙක සරසද්දී සාපේක්ෂව නිල සංචිතය 1.6%කින් ඉහළ ගිය බවයි මහ බැංකුව වාර්තා කළේ. එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
13: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: ऑस्ट्रेलियानु राज्य दहास विसी हाय विसी हत संक्रमण वेडसटहने सलसुम मट्टम पहुगे दत्ता हौरु कला इतिन मे अनुव वीसा बलपत्र 185000ක් पमन तिबेन बव तमै सदहन वेने इतिन मे ऑस्ट्रेलियावे संक्रमण सलसुम मट्टम वगेम वेडसटहन व्यूहगत करला तियेन्नि कोहमद कियला तमै अद अपि होयला बलन्न हदने 2026-27 සඳහා වන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණයකින් සඳහා බලපාන්නේ කොහොමද සහ මේ ගැන අපි දැනුවත් විය යුතු කරුණු මොනවද කියලා අපිව දැනුවත් කරන්න SBS සිංහල සේවයත් එක්ක දැන් සම්බන්ධ වෙනවා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඇඩිලෙඩ්හි සංක්‍රමණ නියෝජිතවරියක වගේම උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානි දිනුගලගේ දේශානි අයබෝවන්
1: අයබෝවන් නිතුන
0: හොඳයි දේශානි දැන් මේ 2026-27 සඳහා ඔස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කරපු මේ නව සංක්‍රමණ සැලැස්ම ගැන සහ සංක්‍රමණිකයින්ට මේ මගින් බලපාන විශාලතම වෙනස්කම් මොනවද මේ ගැන අපි මුලින්ම පැහැදිලි කරමු.
1: ඔව් නිකුණ 2026-27 ඊළඟ ෆයිනෑන්ෂල් ඉයර් එකට බජට් එකෙන් වෙන් වෙලා තියෙන මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ප්ලේසස් 185,000ක් හැබැයි මේකෙන් 70%ක් ස්කිල් වලට වෙන් වෙලා තියෙනවා 30%ක් තමයි ෆැමිලි ප්‍රෝග්‍රෑම් වලට වෙන් වෙලා තියෙන්නේ ඉතින් 70%ක් කියලා කියන්නේ ප්ලේසස් 132,240ක්ම ස්කිල් ස්ට්‍රීම් එකට තමයි වෙන් වෙලා තියෙන්නේ ඒකෙනුත් 70%ක් ඔස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න කට්ටියට තමයි වෙන් කරන්නේ 30ක් ඒ කියන්නේ 55,110ක් තමයි ඕෆ් ෂෝ ඇප්ලිකන්ට්ලට ඒ වගේම ඒගොල්ලෝ හයිලි ස්කිල්ඩ් නම් විතරයි ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්න කියලා තියෙන්නේ
0: දේශානි දැන් තාවකාලික වීසා මත දැනටමත් ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු පිරිසක් ජීවත් වෙනවා. ඉතින් මේ ජීවත් වෙන පුද්ගලින්ට මේ තත්වය මේ වෙනස්කම් ස්ථිර පදිංචිය සඳහා තවත් මාර්ග නිර්මාණය කරනවාද මේ ගැනත් කැමැතියි දැනගන්න.
1: ඔව් නිකුණ තාවකාලික වීසා කියන්නේ ටෙම්පරරි වීසාස් වල ඉන්න කට්ටිය කියන්නේ 485 වීසාස් 482 ඒ වගේම 491 494 වගේ වීසා කාණ්ඩවල ඉන්න කට්ටියට ඇත්තටම හොඳ PR පාත්‍රයක් තියෙනවා අර මං කලින් කිව්වා වගේ 70%ක් වෙන් කරලා තියෙනවා ඔන් ෂෝ ඉන්න කට්ටියට ඉතින් ඒක හින්දා හොඳ අවස්ථාවක් තියෙනවා තමන් හරියට ඉංග්‍රීසියේ දේවල් කරත් එහෙම PR එක ගන්න හරිම ලේසි කියලා කියන්න බෑ අවස්ථා තියෙනවා
0: හොඳයි ඒ වගේම දේශානි දැන් මේ ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍යයින් ඒ වගේම ස්කිල් වර්කර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ සැලසුම් දැනටමත් ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන්ට සහ ස්කිල් වර්කර්ස්ලාට බලපාන්නේ කොහොමද? ඒ ගැනත් තොරතුරු කියමු.
1: ඔව් නිකුණ ඇත්තටම 70%ක් තියෙන හින්දා ස්ටුඩන්ට්ස්ලාට ඒ වගේම ස්කිල්ඩ් වර්කර්ස්ලාට ලොකු අවශ්‍ය ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි එහෙම කිව්වට දැන් තියෙන ප්ලේසස් එක බලද්දි කට්ටිය ඉන්න අයත් බලද්දි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට කෝස් එක තෝරද්දි හරියට පාත්වේ එකක් තියෙන කෝස් එකක් තෝරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම ජොබ් එක හොයද්දි වුණත් කෝස් එකෙන් පස්සේ ඒ ස්කිල් ඩොක්යුපේෂන් ලිස්ට් එකක තියෙන තමන්ට පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්න පුළුවන් එම්ප්ලොයිමන්ට් එකක් හොයාගන්න එකත් ඒ වගේම තමන් ඉන්න ප්‍රාන්තය අනුව ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් මොනවද කියලත් බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර ප්‍රාන්තවල අවුරුද්දක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ අවුරුදු දෙකක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ. ඒ වගේම එම්ප්ලොයිමන්ට් එක අවුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේ එක එක ප්‍රාන්තවල තියෙන රික්වයර්මන්ට්ස් වෙනස්. ඉතින් ඒවත් බලන්න ඕනේ. ඒ වගේම තමයි තව කියන්න ඕන දෙයක් හැමතිස්සෙම ස්කිල් මයිග්‍රේෂන් ම බලන්නේ නැතුව එම්ප්ලොයි ස්පොන්සර්ඩ් කියන පාත්‍රයකත් බලන එක හොඳයි. මොකද ඒකට තියෙන සංඛ්‍යාව වැඩි හින්දා මේ වෙද්දි ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයි.
0: ඔව් අපි ගොඩක් කරුණු කාරණා කතා කරා දේශානි දැන් මේ ඔස්ට්‍රේලියාවේ තමන්ගේ අනාගතය සැලසුම් කරන සංක්‍රමණිකයින්ට විශේෂයෙන්ම පවුල් වලට සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් ඔබ මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ කියලා අවසන් වශයෙන් මම කැමතියි දැනගන්න.
1: ඔව් නිකුණ මං ඉතින් හැමෝටම කියන්නේ මොන හරි ස්ටඩි කරන්න කලින් ඒ වගේම ජොබ් එකට යන්න කලින් පොඩ්ඩක් තමන්ගේ PR පාත්‍රයක මොකද්ද කියලා බලන්න ඕනේ. හැබැයි දැන් එහෙම කිව්වට මේ දවස්වල හරිම අමාරුයි. දැන් මීට අවුරුදු දෙක තුනකට කලින් නම් ඇත්තටම මොන හරි ස්ටඩි කරත් මොන හරි කරලා ඔස්ට්‍රේලියා PR එක ගන්න පුළුවන්. දැන් මේ අලුත් වෙනස්කම් එක ඒගොල්ල කැමති නෑ කන්ටිනියස්ලි ටෙම්පරරි වීසාස් වල ඉන්න. ඉතින් ඒක හින්දා අර ෆස්ට් ට්‍රයි එකෙම ස්කිල් මයිග්‍රේෂන් හරි එම්ප්ලොයි ස්පොන්සර් දෙකක් කරගන්න එක තමන් ස්ටඩිස් වලට එනකොටම බලලා ඒක රිසර්ච් කරලා දැනගන්න කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ප්‍රාන්ත වලින් මේ දවස්වල බලන දෙයක් තමයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. ඒකෙන් ද පුළුවන් තරම් ට්‍රයි එකක් දීලා ඉංග්‍රීසි එක්සෑම් එක හොඳට පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ IELTS 80 සුපිරි ඉංග්‍රීසි වගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට chance එක හම්බෙනවා වැඩි. ඒ වගේම employment එකේ salary එකත් බලනවා ගොඩක් states. ඉතින් ඒ වගේ දේවල් පුළුවන් තරම් බලලා එන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
0: හොඳයි, මෙහිදී සම්පත්දායකය පොදු කරුණු පිළිබඳව තමයි බොහෝ සෙයින් අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු විවිධ පුද්ගලික තත්ත්ව මත විවිධාකාරයෙන් බලපාන්න හැකියාව තියෙනවා. මේ නිසා අපි ඔබට අවශ්‍ය සහ ගැළපෙන විශේෂඥ උපදෙස් ලබා ගන්නා ලෙස තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සැලසුම් මට්ටම් වැඩසටහන් ව්‍යුහගත කිරීම වගේම 2026-27 සඳහා වෙන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකින් සඳහා බලපාන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් සිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වුණේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ්හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානී දියුණුගලගේ. දේශානී, එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
1: අයිබෝවන්, සුබ දවසක් නිපුන.
2: හොඳයි, ඉතින් සාකච්ඡාවේ අනතුරුව කෙටි මතක් කිරීමක් ඔබට කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ FIFA ලෝක කුසලාණය සම්බන්ධයෙන් ඉතින් පාපන්දු ලෝක කුසලාණය ආරම්භ වෙනවා ජූනි 12 වෙනිදා. ඉතින් මෙහි ඔස්ට්‍රේලියාව තුළ නිල විකාශන අයිතිය හිමිවෙලා තින්නේ SBS මාධ්‍ය ආයතනයට. ඉතින් SBS ඔන් ඩිමාන්ඩ් හරහා මේ තරඟාවලියේ සියලුම තරඟ නොමිලේ නරඹන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් SBS ඔන් ඩිමාන්ඩ් සමගින් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙහි පළමු තරඟය මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර ආරම්භ වෙනවා ජූනි 12 වෙනිදා. ඉතින් එතෙන් පටන් පවතින සියලුම තරඟ තරඟ 104ම SBS on demand හරහා ඔබට නොමිලේ නැරඹීමේ හැකියාව තිබෙනවා. හොඳයි, අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව අපි නැවතත් හමු වෙමු.
3: Starting a new life in Australia isn't easy.
4: A lot of companies have rejected me.
5: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
3: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
6: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
7: SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ podcast වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ download කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
8: දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්.
9: Australia Explained. නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. sbs.com.au/sinhala. ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න. පිවිසෙන්න sbs.com.au/sinhala.
10: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද?
9: එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්.

0: ඔස්ට්‍රේලියාව තුල පිරිනැමෙන ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන්නේ The Order of Australia නැතහොත් ඔස්ට්‍රේලියානු විධානයේ සම්මානයයි. සම්ප්‍රදායික ලෙස ඔස්ට්‍රේලියා ජාතික දිනේදීත් බ්‍රිතාන්‍ය කිරීටයේ ජන්මදිනේදීත් මෙම ගෞරව සම්මාන පුදු කිරීම සිදු කරනවා. ඒ අනුව ජුනි මාසයේ දෙවන සඳුදා දිනට යෙදෙන රජුගේ ජන්මදින සැමරුමට සමගාමීව අග්‍රාණ්ඩුකාරවරිය විසින් මෙවර ඔස්ට්‍රේලියානු විධානයේ ගෞරව සම්මාන ලයිස්තුව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව සිවිල් සහ ආරක්ෂක දෙංශයම නියෝජනය කරන ඔස්ට්‍රේලියානු 1949 දෙනෙක් සිය වෘත්තීය හා සමාජ ජීවිතය තුළ සිදු කළ අනබිපවණීය සේවය සහ රට වෙනුවෙන් ලබා දුන් කීර්තිය අගයමින් මෙවර ගෞරවාදරයට පත් වුණා. මෙවර පිරිනැමුණු සම්මාන අතර ශ්‍රී ලාංකික පසුබිමක් සහිත කීර්තිමත් විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා. එය අනුව තෘතීක අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කළ අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රොෆෝඩ් මහජන ප්‍රතිපත්ති පාසලේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකොරළ මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ සමාජික සම්මානය පිරිනැමුණා. මේ SBS සිංහල සේවයේ සමගින් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකොරළ.
1: මට හිතෙන විදිහට මගේ කන්ට්‍රිබියුෂන් එක තමයි මම න්‍යාය පැත්ත පදනම් කරගත්තත් මම ප්‍රායෝගික ආර්ථික විද්‍යාඥයෙක්. මං ලෝකයේ ආර්ථික තත්ත්වයන් පිළිබඳ වෙනස්කම් සහ ඒක එක රටවල ආර්ථික ප්‍රතිපත්ති හදාරලා ඒ මත තමයි මගේ දායකත්වය ආර්ථික විද්‍යාවට කරලා තියෙන්නේ. මම වැඩ කරලා තියෙනවා අඩුදියුණු රටවල් වල ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති හදන එක ගැන. ලංකාව බේස් කරගෙන තමයි මම මූලික වශයෙන් මේ අධ්‍යයනයන් කරේ. පහුගිය දශක දෙක තුළ මගේ ප්‍රධානම කන්ට්‍රිබියුෂන් එකක් විදිහට පුජ්‍යලියෝ සලකන්නේ ගෝලීය නිෂ්පාදන ජාලය පිළිබඳ මා කරලා තියෙන පර්යේෂණ. පහුගිය අවුරුදු 4-5 වැඩ කරලා තියෙනවා ලෝක ආර්ථික අර්බුද ගැන, ණය අර්බුදේ විශේෂයෙන් ලංකාවට වෙච්ච ප්‍රශ්නේ සම්බන්ධ කරගෙන මම අධ්‍යයනයන් කිහිපයක් කරලා තියෙනවා පහුගිය දවස්වල. ඔක්කොම සමරයිස් කරොත් මෑතදී මගේ මූලික දායකත්වය වෙලා තියෙන්නේ ඔය ගෝලීය නිෂ්පාදන ජාල පිළිබඳ අධ්‍යයනය කරන්නයි. අනික් අතින් ණය අර්බුද ගැන කරන අධ්‍යයනයන් සම්බන්ධ ක්ෂේත්‍ර දෙක.
0: සිඩ්නිහි රෝයල් නෝත් ෂෝ මහරෝහලෙහි සායනික ප්‍රතිශක්ති විද්‍යාව සහ අසාත්මිකතා අංශයේ සමාරම්භක හා වත්මන් අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුරන් ප්‍රනන්දු මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ පදක්කම් සම්මානය පිරිනැමුණා. අසාත්මිකතා, ස්වයං ප්‍රතිශක්තිකරණ, ප්‍රතිශක්ති ඌනතා සහ රෝග විනිශ්චය කිරීමේ ප්‍රතිශක්ති ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් සහිත මහාචාර්ය සුරන් ප්‍රනන්දු මහතා සායනික ප්‍රතිශක්ති විද්‍යාව මගින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සිදු කළ අනබිභවනීය සේවය අගයමින් මෙම සම්මානය පුද කර තිබෙනවා. මීට අමතරව ඔස්ට්‍රේලියාවේ සිවිල් සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් අගය කරමින් පිරිනමන ඔස්ට්‍රේලියානු විධානයේ මහජන සේවා පදක්කම් සම්මානය හිමිකර ගැනීමට ආචාර්ය රංජිත් සුවසිංහ මහතා සමත් වුණා. ඔහු කෘෂිකර්ම, ධීවර සහ වනසම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයෙක් ලෙස කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත සිවිල් නිලධාරියෙක්. ශාක ජෛව විවිධත්වය සහ ඔස්ට්‍රේලියාවේ ශාක සෞඛ්‍ය නිරීක්ෂණය සඳහා සිදු කළ විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් ඔහු මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. මේ SBS සිංහල සේවයේ සමගින් අදහස් දැක්වූ ආචාර්ය රංජිත් සුබසිංහ.
2: බයෝසිකියුරිටි සෙක්ෂන් එකේ ප්‍රධාන වශයෙන් අපි බලන්නේ පිටින් එක්සොටික් පෙස්ට් ඇන් ප්ලාන්ට් පෙස්ට් ඇන් ඩිසීසස් එනවද කියලා. ඔස්ට්‍රේලියාවෙන් හරි අමාරුයි වඩු ගේන්න කියලා කියන්නේ මොකද අපේ දෙපාර්ට්මන්ට් එක නිසා. ඒ කියන්නේ මොකක් හරි ගේනකොට අතනින් අල්ලලා ඒක විසිකනවා. ඒකට හේතු තියෙනවා. ඒ හේතු ඔක්කොම අපි තමයි ඒ සයන්ටිස්ට්ලා වශයෙන් ඇනලයිස් කරන්නේ. ඒ වුණාට සමහර ස්කෘමි නොදනුවත්ම ඒවට ඇතුල් වෙනවා. එතකොට තමයි අපි ඔය ඒ බෝඩ ඒරියාස් වල සර්වේලන්ස් රෙජීම් එකක් තියෙනවා. ලොකු සර්වේලන්ස් දැන් තමයි දාලා තියෙන්නේ. ඒර්ලි ඩිටෙක්ෂන් කියලා තමයි කියන්නේ. ඉතින් ওই වගේ ප්‍රෝග්‍රෑම් තිබුණේ නැහැ ඉස්සෙල්ලා. ඉතින් මම තමයි ඉෂනල් ප්‍රෝග්‍රෑම්ස් 3-4ක් මම මේ ඔස්ට්‍රේලියාවට හඳුන්වා දුන්නා. දැන් ඒව හොඳට ෆන්ක්ෂන් වෙනවා. ඒවෙන් ගොඩාක් පෙස් ඩිටෙක්ට් වෙනවා අවුරුද්දකට. ඒ ඩිටෙක්ෂන් වලින් අපිට පුළුවන් වුණා ඒගොල්ලෝ එවෙලෙම මිටිගේට් කරලා ඉරඩිකේට් කරන්න එවෙලෙම. ඒක නිසා ඒ භයානක පෙස්ලා ප්‍රුමියෝ ඔස්ට්‍රේලියාවට එන එක වැළකුණා. මම නැෂනල් සර්වෙලන්ස් සිස්ටම් හතරක් දැන් ඉස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ මුළු ඕස්ට්‍රේලියාවටම. එකක් තමයි ෆොරස්ට් වලට, අනිත් එක සිට්‍රස් වලට, අනිත් එක සාමාන්‍යයෙන් අනිත් ඒවට. ඊට පස්සේ මම හිච්චයික පෙස් කියලා ළඟදී එකක් ඉස්ටැබ්ලිෂ් කරා. ඒක නිසා තමයි මාව ඇගීමට පත් කරලා තියෙන්නේ. මම දන්නේ නැතුව තමයි මේක උනේ. මම දන්නව නම් එපයි කියනවා. එනකම්ම දන්නේ නැහැ අවෝඩ් එක.
0: මෙවර සමස්ත සම්මාන අතරින් සිවිල් අංශයේ නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු විධානයේ ගමන් කරු Companion of the Order of Australia AC සම්මානෙන් පස් දෙනෙකුත් ඕස්ට්‍රේලියානු විධානයේ නිලධාරී Officer of the Order of Australia AO සම්මානෙන් සිවිල් පුද්ගලයන් 40 දෙනෙක් සහ ආරක්ෂක අංශබල 30 දෙනෙකුත් ඕස්ට්‍රේලියානු විධානයේ සමාජික Member of the Order of Australia AM සම්මානෙන් සිවිල් පුද්ගලයන් 183 දෙනෙකු සහ ආරක්ෂක අංශ සමාජිකයන් 11 දෙනෙකුත් ඕස්ට්‍රේලියානු විධානයේ පදක්කම Medal of the Order of Australia OAM සම්මානය සිවිල් පුද්ගලයන් 475 දෙනෙකුට සහ ආරක්ෂක අංශ සමාජිකයන් 20 දෙනෙකුට පිරිනැමුණා. මේට අමතරව රාජ්‍ය සේවා පදක්කම් 48ක් ඇතුළත්ව රාජ්‍ය සේවා ඇගයීම් 149 දෙනෙකුටත් කුසලතා ඇගයීම් 63 දෙනෙකුටත් මෙවර පිරිනැමුණා. මෙම සම්මාන සඳහා ඕස්ට්‍රේලියානු ජනතාවට මෙන්ම වගකිව යුතු සංවිධාන සහ ආයතනවලින් නම් යෝජනා කළ හැකි. අනතුරුව ඒ නම් ඕස්ට්‍රේලියානු විධානය සඳහා වූ ස්වාධීන කවුන්සලයේ විසින් ඇගයීමට ලක්කර අග්‍රාණ්ඩුකාරවරයා වෙත අවසන් නිර්දේශය ලබා දෙනවා. සම්මාන පිරිනැමීම වෙනුවෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය සඳහන් කළේ පසුගිය වසර 50 තුළ මෙම සම්මානවලට පාත්‍ර වූවන් ඕස්ට්‍රේලියානු ප්‍රජාව වෙත රාජ්‍ය සේවය, කර්මාන්ත, ශාස්ත්‍රීය, විද්‍යා, කලාව සහ ක්‍රීඩා යන ශිෂ්ට ඔස්සේ ඉටු කළ විවිධ සේවා සහ රටට අත්කර දුන් ජයග්‍රහණ හා ඒ සියල්ලන්ගේ අප්‍රතිහත කැපවීමෙන් අපගේ ජාතිය හැඩගැස්වීමට මනස උපකාරී වී ඇති බවයි. මේ වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කළේ කස්සප සෙනරත්. අපගේ අනෙකුත් වැඩසටහන් වලට සවන් දීමට SBS සිංහල පොඩ්කාස්ට් වෙත පිවිසෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: දැන් වෙලාව 11:47. ඔබ SBS සිංහල සජීවී වැඩසටහන සමගින්.

0: අයිබුවන් ඉසර කාලේ සිරිතක් තමයි දරුවෙක් ඉපදුනාම කේන්දරේ හදන එක. මෑත කාලයේ කටයුත්ත කෙරෙන්නේ උපන් දවසයි වේලාවයි පාදක කරගෙන. ඔය නැකත බලන නම එහෙමත් තියන්නේ. මේ කියන කාලේ තාලේ තමයි වේලාව බලන්නේ හෙවණැල්ල මැනලා. ඒක කරන්න ඕනේ දරුවගේ අප්පා. භාර්යාවට දරුවා ලැබුණු මොහොතේ ඇගේ ස්වාමි පුරුෂයා, ඒ කියන්නේ දරුවගේ තාත්තා ගෙදර මිදුලට ඇවිදින් හිටගෙන බිමට වැටෙන හෙවණැල්ල මනිනවා. ඒකට පාවිච්චි කරන්නේ පියවර. ඒ පියවර ගණන ගුරුන්නාන්සේට කියාපුවාම උන්දා දරුවගේ කේන්දරේ හදනවා. අපේ වන්නිහත්පත් වී හිටියා එක ගොයියෙක්. මේ මිනිස්සයත් මෝඩ රිටක්. මුන්නේගේ අමුව බඩදරු වෙලා කල්පිරෙනකොට විලුරුදාව ඇල්ලුවා. ගෙදර දීම දරුවා වැදුවා. එදා ගණාන්ධකාර රාත්‍රියක්. කෑලි කපන්න පුළුවන් කලුවර. මේ ගොයියා පියවර මනින්න හෙවණැල්ල හෙව්වා. තිත්ත කලුවරී කොයින්ද හෙවණැල්ලක්. ඒ පාර උන්දා හුලුවත්තක් පත්තු කළා. ඒ කෑල්ලුවා තමුන්ගේ පිටිපස්සට කරලා. හරි. හෙවණැල්ල තියෙනවා. උන්දාගේ දෙපා මුලින් පටන් ගත්තු හෙවණැල්ල ගෙදර දිත්තේ දිගේ ගෙහුම් වහලෙන් මුදුන් යටලිය ගාව නතර වෙලා. නිශ්චයටම තැන මතක තියාගත්තු මේ මිනිස්සයා හිටි තැන ඉඳලා බිත්තිය ගාවට පියවර මැන්න. ඉන්පස්සේ ගෙදර ලී වංගෙඩිය බිත්තියට හේතු කෙරුවා. ඊටත් පස්සේ වංගෙඩිය උඩින් මෝල් ගහ තිබ්බා. ඕන් එතකොට වහලේ මුදුන් යටලිය ගාවට හේමලයාගේ ඒ කිව්වේ හෙවණැල්ල නැවතුණු තැනට උස හරි. පහුවදාට එළි වුණා. මේ හාදයා ලකලෑත් වෙලා පන්සලට ගියා. හාමුදුරුව මුණ ගැහුණ වැඳ අවසර ගත්තා. අවසර අපේ හාමුදුරනේ මගේ ගෑණිට ළමයෙක් හම්බුණා. හාමුදුරුවත් ඉතින් මදසිනා පෑවා. එහෙනම් දරුවට නමක් තියන්න එපාය. කේන්දරේ හදන්න නැකත ගණන් කරන්න ඕනේ. උපාසක උන්න හේ හෙවණැල්ල පියවර මැන්නද? එහෙමයි අපි හාමුදුරුවනේ. එහෙනම් කියමු බලන්න කොහොමද කියලා. හාමුදුරනේ පියවර හතයි වංගෙඩියයි මෝල් ගහයි. මේ අපබ්‍රංශ නොතේරුණු හාමුදුරුව මේ උන් දදිහාවේ ඇස් පුංචි කරලා නල්ල රැලි කරලා බැලුවා. අපේ හාමුදුරනේ ඒකට ළමයා හම්බුනේ මහා රාත්‍රියේ. කළුවරි මං හුල්වත්තක් පත්තු කරාන හේමලයාගේ දිගමැන්නේ. ඒකත් එහෙමද කියලා කියපු හාමුදුරුව කඩදාසිය මේසෙ උඩ තියාන පැන්සලෙන් නළලට තට්ටු කළා. ගාන හදාගන්න විදිහක් කල්පනා වෙනතුරු. ඇයි පියවර හතයි වංගෙඩියයි මෝල් ගහයි කොහොමද ගණන් හදන්නේ? ඉතින් ඉන්පස්සේ මොනවා හරි වෙන්න ඇති. එහෙනම් ආයිබෝන් අපි ගෙවුම් එන්න. මම අශෝක පියරත්න. අපේ වාරේ කතා අවුරුදු
1: හොඳයි. ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. ඉතින් මේ විශේෂංග සමගින් ඔබට නැවතත් එකතු වෙන්න පුළුවන් SBS සිංහල අපගේ වෙබ් අඩවියට ගියොත්, එහෙමත් නැතිනම් SBS සිංහල අපගේ Facebook පිටුවට ගියොත්. එනම් නැවතත් හෙට දිනේදී හමු වෙමු. අද වැඩසටහන ගෙන මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. ආයිබෝන්.